ලං කුම්බෙහෙ වෆී චුකර කුම්බෙහෙ වෆී සප්ල කුම්බෙහෙ වෆී කරස් කුම්බෙහෙ වෆී වතු කලු කුම්බෙහෙ වෆී වපන් කුම්බෙහෙ වෆී පචල් කුවන් කුම්බෙහෙ වෆී ගපන් මලන් කුම්බෙහෙ Wafi bunura chokunlihi Wafi mochwa kunkunlihi Wafi nunu watu kunlihi Wafi pa